0: of 16 and a low of 7. Looking ahead to Wednesday, should be a lovely fine day with northwesterlies, a high of 20.
1: Radio Hawke's Bay, keeping you up to date with national news, sport and weather at the top of the hour.
2: Otago Access Radio, me 11 horawa obavitha gine enni Sri Lankiya geetha kshetre swarnamaya dashakayan tul bihivu agraganya geetha nirmana asurin Lankiya sanskrutiya desa ebi balana obe matakayan avadhi karana sonduru yamaya satsararawa miyuru geethawaliyai Subama suba sandhyawak satsararawa miyuru geethawaliya ehema naththam miyuru geethawaliya gunata musu wena sonduru horawa samaga ekathu wena oba samata ada dawaseth e kiyanne 19 wani da agosthu maase 2026 wasare සීතීර්තුව කෙමෙන් ගෙවිගෙන යනවා. තවත් ඉතාම කෙටි කාලයක් තමයි ඉතිරිව තිබෙන්නේ මේ කාලය පසු කරන්න. කොහොම නමුත් සියලුම කාලයන් සුන්දරයි. ඉතින් තවත් සීතල සන්ධ්‍යාවක ඔබ සිටින්නේ ඩනෙඩින් නගරේ නම් උණුසුම් කෝපි කෝපයක් රැගෙන ගිනි උඳුනක් ළඟට වී හරිපරි ගැහෙන්න දැන් ගතවන්නට මියුරුගී සමුච්චයක් සමගින්. ඒ වගේම අපේ හිතවතුන් නවසීලන්තයට එපිටින් එතරින් අපිටම ඩනෙඩින් නගරයට එතරින් නවසීලන්තයට එපිටින් සිටින සියලු දෙනාම ඉතින් තම තමන්ට පුළුවන් විදිහට අහන්නට ලෑස්ති වෙන්න. මියුරුගී සමුච්චයක් ගතේ සිතේ විඩාව නිවා ගන්නට

ආන් සලක නිසංසල යාමේක බෝපත් සෙලවීම විටින් විට හෙන ගන්ටා හඬ වැනි පසුබිමක් මේ ගීතය තුල තිබෙනවා. මවුගුණ ගීතයක්, විශේෂ හේතුවකුත් තිබෙනවා ගීතය තෝරා ගැනීමට. ඉතින් කියන්නේ මේ ඔබේ මව් හදවතේ ගලා යන සෙනෙහස නිවන් මඟට යන පහන් තැඹක් වේවා කියලා. එතරම්ම සුමීරුයි, මිහිරි, ආශ්වාද ජනකයි ඒ සෙනෙහස, මව් සෙනෙහස. ඒ වගේම ඔබේ මුවින් නැගෙන හඬ, ඔබෙන් ගලා යන හඬ බුදුබණ පදයක මිහිර දනවනවා කියලත් කියනවා. ඉතින් මේ ගීතය හරිම මේ පද ගැන එහෙම විමසලින් බලනකොට අර නිසංසල පන්සලක නිසංසල පරිසරය නිතතින්ම මැවෙනවා. මේ මව්ගුණය බොහොමත්ම ඉස්මතු වෙමින් පවතින විට මේ පසුබිමින් මේ අසපුවක ඇති නිසංසල බව දැනෙනවා. විශේෂ හේතුව උනේ මේ ගීතේ ලියුනේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අතින්, ගායනය ටීම් ජයරත්නයන්, සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගෙන්. නැවතත් කියනවා නම් විශේෂ හේතුව වන්නේ ඉතාමත් කනගාටු දායක ආරංචියක් කන වැකුණා. ඒ තමයි රඹුකන සිද්ධාර්ථ හිමියන් මේ දැයට ශ්‍රී ලංකේය ගීත ක්ෂේත්‍රයට අති විශිෂ්ට වූ මියුරු ගී රචනා සිය ගණනක් දායක කළ උන්වහන්සේ අපවත් වී වදාළ බවට තොරතුරු ලැබෙනවා. අවුරුදු 76ක් පමණ ආයුෂ වැළඳීමෙන් උන්වහන්සේ අද අපේ රටෙන් අපගෙන් දැයෙන් සමුගෙන තිබෙනවා. අන ඒකයි මේ ගීතය මවගුණ ගීතයක් පළමු ගීතය ලෙස තෝරාගත්තේ. රඹුකන සිද්ධාර්ථ හිමියන් ගැන පවසනවා නම් උන්වහන්සේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ යතිවර සලකුණ ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතාමත් සුළු පිරිසක් යතිවරුන් අපි ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ ගීත රචනාවට දායක වුණු. පල්ලේගම හේමරතන හිමියනුත් එවන් යතිවරයන් කෙනෙක්. ඉතින් රඹුකන සිද්ධාර්ථ හිමියන් මේ අතරින් විශිෂ්ටයි. මං හිතන්නේ යතිවරයකු විදිහට ගීත ඉතාමත් විශාල ගණනක් රචනා කර තිබෙන්නේ උන්වහන්සේ. රඹුකන සිද්ධාර්ථ හිමියන් ඇත්තටම මේ බොහොම දෙනෙක් මේ නම රඹුකන හිමියන්ගේ සාමාන්‍යයෙන් පැවිදි ජීවිතයේදී ගමේ නම තමයි ඉදිරියට එන්නේ. රඹුකන සිද්ධාර්ථ හිමි කියලා කියනවා. ඉතින් රඹුකන සිද්ධාර්ථ හිමි නෙමෙයි, රඹුකන සිද්ධාර්ථ හිමි ලෙස නිවරදි යුතුයි විය යුතුයි කියලා උන්වහන්සේම කියනවා. මම අහගෙන ඉඳලා තියෙනවා. රඹුකන තියෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ. නමුත් මේ රඹුකන තියෙන්නේ මාතර ප්‍රදේශයේ කියලා තමයි උන්වහන්සේම ප්‍රකාශ කළේ. කොහොම නමුත් කලින් කිව්වා වගේ ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට අති විශිෂ්ට වූ ගීත සමුච්චයක්, විශේෂයෙන්ම අපි මේ වැඩසටහනේ කතා කරන 1970-80 දශකයේ ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ කුටා ප්‍රාප්තිය සිදු වූ කාලයේදී උන්වහන්සේගෙන් මේ ලැබුණු දායාදය අතිමහත්. උන්වහන්සේ යතිවරයාණන් නමක් මා දන්නේ කිනම් වයසේදීද උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණේ කියා බොහෝ විට කුඩා වයසේදී වෙන්නේ නැති. ඉතින් අන්න එය අලලාම උන්වහන්සේ තවත් ගීතයක් රචනා කරනවා මෙන්න මේ විදිහට.

හරිම අලංකාරයි නේදය උන්වහන්සේටම මේ ගැන හිතලද උන්වහන්සේගේ අත්දැකීමක්මද මේ කියලා තමයි මේ ගීතේ අහන පැනය වගේ පොඩි හාමුදුරුව පුංචිම කාලේ තනියම හිතලද මහන උනේ කියලා අහන ප්‍රශ්නෙ වගේ අදටත් ප්‍රශ්නයක් අහන්නට ඉතුරු වෙනවා දැන් ඉතින් ඒ ප්‍රශ්නය අහන්නට ෆරක් වැඩි උන්වහන්සේ ඉතින් මේ ලෝකේ හැර ගිහිල්ලා අපපතමු උන්වහන්සේට අජරාමර නිවන් සුව හරිම අපූර්ව පදපෙළක් ඒ පදපෙළත් රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙන් ගැයුණේ මාලිනී බුලත්සිංහලයන් අතින් ඒ වගේම සංගීතය එච්.එම්. ජයවර්ධනයන් ඉතින් මේ සුසංයෝගයම අද අප අතර නෑ සසර පුරුද්දක් හිතේ තියෙන්නේ පෙර සංසාරයේ පින් කරලා ඇති පොඩි හාමුදුරුව පුංචිම කාලේ තනියම හිතලද මහාන උනේ සමහර විට වෙන්නත් ඇති සමහර විට නොවෙන්නත් ඇති කොහොම නමුත් බොහොම පිනක් තියෙනට ඇති මේ ශාසනයට ඇතුළු වෙන්න බෞද්ධ ආගමට අනුව නම් සසර කෙටි කරගන්න පුංචි ළමුන්ගේ කෙලිසෙල්ලම් දැක හරියටම මේ පොඩි හාමුදුරුවාගේ

ළමුන්ගේ කෙලි සෙල්ලම් දැක සම්සුන් ගමනින් කොහෙද වඩින්නේ මේ සෙල්ලම් පිට්ටනි පසු කරලා පොළොවනිද එහෙම යන්න පොඩි හාමුදුරු පුංචිම කාලේ තනිවම හිතිරද මහණ උනේ බොහෝ විට නිතර නොඇසුණු ගීතයක් වෙන්න ඇති නිතර නැසෙන ගීතයක් වෙන්නට ඇති කොහොම නමුත් ඉතින් ඔබ අද ගීතය ඇසුවා අපේ අරමුණත් ඒකයි ඔබට නැසුණු ඔබට නිතර නොඇසෙන ගීත විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රයේ 70 80 90 දශකවල බිහි වුණු ගීත ඔබ වෙතගෙන එන්නට තමයි අපි මේ අපේ මේ උත්සාහය වෙලාව 7:05 විනාඩි 15 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි

0: play Lanka.
1: ඉතින් නෝ තමයි සුසීමා ටෙලිනාටි තේමා ගීතය ඔබට ඇහුණේ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ ගීතයේ පදපේලි දෙකක් තුනක් උනත් හරි අපූර්වට ඉතාමත් සරලව සංගීතය යොදා සරල නමුත් ඉතාමත් මියුරුව සංගීතය යොදලා ගීතයක් බවට පත් කරන්න පුළුවන් සංගීතඥ කෙරියා නම් ඒ ක්ලරන්ස් ඉතින් ක්ලරන්ස්ගේ හඬ අතර මෙහි ලාබාල සමනල් අවධිය ගැන යම්කිසි මොනෝලොග් එකක් එහෙම නැත්නම් මේ පාඩයක් කියනවා ඒ පාඩයේ එවකට කියවේ බොහෝ තරුණ ජැක්සන් ඇන්තනි සුසීමා ටෙලිනාටි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අසේලගේ චරිතය නිරූපණය කළ ජැක්සන් තමයි ඒ ගීතය ඒ මොනෝලොග් එක එහෙම නැත්නම් ඒ පද පේලිය ක්ලරන්ස්ගේ හඬ අතර දී කියුවේ ඉතින් පසුව ජැක්සන් මහා කලාකරුවෙකු බවට පත් වුණා ඔහුත් ඉතින් අපි අතරින් වියෝ වුණා ඉතාමත් සොඳුරු සිනමා පටයක් දායාද කරලා නමුත් තවමත් තිරගත නොවුණු ඒ සිනමා පටය එකගෙයි සොකරි නමින් තමයි නම් වෙලා තියෙන්නේ බොහෝ මියුරු ගී රසක් අඩංගු වෙන චිත්‍රපටයක් තමයි එකගේ ඉස්සකරේ ඉතින් ලංකා ඉතිහාසයේ පුරාණ චාරිත්‍රයක් ආශ්‍රයෙන් තමයි එකගේ දීගයක් ආසේ එවැනි චාරිත්‍රය ආස ඇසුරෙන් තමයි චිත්‍රපටය නිපදවලා තියෙන්නේ මේ අහලා බලමු මේ චිත්‍රපටයේ එන

ඔන්න හැම තමයි සකරි නාට්‍ය ගැමි නාටකයේ උඩරට සම්ප්‍රදායේ නාදමාලා අලලාම සැකසුණු ඉතාමත් නවීන ආකාරයට සැකසුණු ඉතාමත් මියුරු ගීත අඩංගු වෙනවා. ඒ ගීත සියල්ලම YouTube අවකාශයේ තිබෙනවා, ඔබට අහලා බලන්න පුළුවන්. හරිම ලස්සනයි මියුරුයි. ඒ නිර්මාණය අපිට ළඟදීම බලන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු. මෙන්න මෙහෙම කවියක් උපුටා ගන්නවා අචලා නෙළුනිකාගේ කවියක් නවසීලන්තයේ. අපි කවි වට්සප් පිටුවේ තමයි තිබෙන්නේ. නවසීලන්ත අහසයට පොතේ පළවුවාද නැද්ද කියලා මට මතක නෑ. පළවුවා නම් කියන්න, නැත්තම් පළවන්න තියෙන කවියක් වෙන්නත් පුළුවන්. කවි උල්පත සිඳනවා නම් ටික ටික පූර්වන්නට ඕනෑය. නිමිති බිඳ බිඳ ආකහෙන් වැටෙන වැහි බිඳු විලසට ඉතිරී ගලන්නට ඕනෑය. නොසිතන වෙලාවක බැලිය හැකි තම ඇතුළාන්තය දෙස කොයිතරම් රිදි පෑරී ඇද්ද ඒ හදවත. කලකිරී අතහැරපු තැන් අපමණ සිහිකරොත් පද හතර ගැලපේ අපූරුවට. ඇතුළාන්තය නිහඬ නම් බලන්න ලෝකයේ දෙස මල් පිපෙනවා කොළ හැලෙනවා වරින් වර. හඳ පායන අහසක් තරු පිරිවරාගත් රයක් දෙස අන්තිමට බලන් හිටියේ ඔබ කවදද? නිමිති ඕනෑ නම් කවියකට සොයන්නට ඕනෑය තමන් කවුද වග. කරුණාව පතා සතා සිවපාවුන්ට ජීවත් වන්නට ඕනෑය ගහකොළ සමග. සානුකම්පිත හදවතක් හිමි පන් හිඳට. නොසිඳේ කවි උල්පත කිසි දින ඒත් හරි පරිස්සමෙන් රැකගත්ත සැනින් බිඳෙන සුළු ඔය හදවත. අචලාගේ කවියක් 2026 ජූලි මාසේ දෙවනිදා තමයි පළ කරලා තියෙන්නේ නවසීලන්තයේ අහසයට. අපි කවි වට්ස් ඇප් පිටුවේ

නොකඩුවක ප්‍රතිඵලයක් විදිහට ලියවුණු ගීතයක් තමයි පස්සේ ඉතින් කී විදිහ කියන කීවිච්ච විදිහට ඉතින් මොනවද උනේ කියලා දන්නේ කොහොම හරි ඉතින් බොහොම තරහෙන් ආයක කීපු ගීතයක් තමයි ඉතින් ගීත කියන්නේ එහෙමයි ආදරය තරහව වෛරය ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්නට පුළුවන් මාධ්‍යයක් මේ සමාජයේ කියවිය හැකි සමාජයේ තිබෙන දේවල් සමාජයේ සියලු දේ විචිත්‍රවත්ම මැවෙන මාධ්‍යයක් තමයි ගීතය කියන්නේ